0: was a high of 14.
1: Radio Hawke's Bay. Programs made by the community, for the community, about the community.
2: Otago Access Radio. Me element horawa obavitagine enni Sri Lankiya geetha kshetre swarnamaya dashakayan tula bihivu agraganya geetha nirmana asorin Lankiya sanskrutiya desa ebi balana ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියයි. සුබම සුබ සන්ධ්‍යාවක්. සත්සරරාව මියුරු ගීතාවලිය සමග එකතු වෙන ඔබ සැමට OFM 105.4 ඔස්සේ නැත්නම් ඔටාකෝ ඇක්සස් රේඩියෝ 105.4 ඔස්සේ හෝ සජීවීව අන්තර්ජාලය ඔස්සේ ඉතින් අසා සිටිනවා නොසීලන්තෙන් ඒ වගේම යාබද ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවෙන් වගේම සතර දිග්භාගයෙන්ම ලෝකේ සත්සරරාව අදත් අවසරයි ඔබේ නිවසට ගොඩවදින්නට මියුරුතම ගී සමුච්චයක් රැගෙන සත්සරරාව තුලින්

මහා ගීත කෝකිලාවිය නන්දා මාලිනියගේ අතිශය මියුරු වූ ගීතයක් මේ ගයක්සේ හුදකලාවේ.

ශ්‍රී ලංකීය සිනමාවේ මහා පෙම්වතෙක් හිටියා නම් ඒ ඉතින් විජය කුමාරතුංගයන් තමයි. ඉතින් ඔහුගේ රංගන ප්‍රතිභාව වගේම ගායන ප්‍රතිභාවත් අති විශිෂ්ටයි. ඉතාමත්ම ලයාන්විත ආදරණීය හඬකින් ගී ගැයූ ගායකයෙක්, නළුවෙක් වුණු ගායකයෙක්. ඉතින් විජයට කලින් මේ පෙම්වතා ලෙස කිරුළ දරාගෙන හිටියා ගාමිණී, ගාමිණී ෆොන්සේක. ඉතින් ඔහුගේ තැන ගන්නට සමත් වුණා විජය. මා හිතන්නේ ඉන් පසුව ශ්‍රී ලාංකේය සිනමාවේ එවන් පෙම්වතෙක් බිහි වුණේ නැහැ අද දක්වාම. කවුරු හරි ඔබගේ මතකයට එහෙම කෙනෙක් නැගෙනවා නම් දන්වලා එවන්න අපිට. ගාමිණීට සහ විජයට පසු බිහි වුණු ශ්‍රී ලාංකීය සිනමාවේ එහා සමාන ජනප්‍රියත්වයක් තිබුණු, එහා සමාන ප්‍රතිභාවක් තිබුණු පෙම්වතෙක්. ඉතින් ඔහු අපිට අකාලේ අහිමිව ගියා. ඔහුගේ හඬ නිහඬ වුණා. අන්න ඒ විදිහට ඉතින් මේ ගීත හුඟක් වෙලාවට ඇහෙන්නට නැතුව ඇති, ඇහෙන්නේ නැතුව ඇති. ඉතින් අපේ අරමුණ තමයි ඔබට නොඇසුණු, ඔබට නිතර නැසුණු ගීත ඔබට ඉදිරිපත් කිරීමට. උපන්දින සුබ පැතුමක් පුදන්නට තිබෙනවා. ඉතින් අද දින උපන්දිනය සමරනවා බදුල්ල මහරෝහ.

කාලේ ජේෂ්ඨ බෞද්ධ චිකිත්සක දුමින්ද රඹුක්වැල්ල මහතා ඉතින් සුබ උපන්දිනයක් පතනවා බෞද්ධ චිකිත්සක විදුහලේ 27 වන කණ්ඩායමේ සියලු දෙනාත් අනිත් ඔහුගේ නැහිත පිටන් සියලු දෙනාත් එකතුව ඉතාමත්ම සුබ උපන්දිනයකට ආසිරි වේවායි පතනවා දුමින්ද රඹුක්වැල්ල මහතාට තිලින කරමින් මෙන්න මේ මියුරු ගීතය අමරදේවයන්ගේ

ගීතය ගැයන්නේ බිරිඳ වෙනුවෙන්. බිරිඳවරුන් වෙනුවෙන් ලියවුණු ගීතත් හරි අඩුයි ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ. නමුත් මේ බිරිඳට ගැයෙන බිරිඳ වෙනුවෙන් ගැයෙන ගීතය තුළින් මතුවෙන්නේ මවුගුණ. ඉතින් දෙවැනි මව වුණු එහෙම නැත්නම් දෙවැනි මවක් වුණු බිරිඳක් වෙනුවෙන් තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. ඒ ගීතයේ පදපෙළ හරිම සුන්දරයි, හරිම විශිෂ්ටයි. ඉතාමත් ගැඹුරින් ගැඹුරට රස විඳින්නට පුළුවන්. ඉතින් ගීතේ ගැයුණේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් එළේ මහා ගාන්ධර්වයාණන් අතින්. ගීතේ පිදුනේ අද උපන්දිනය සමරන දුවින්ද රඹුක්වැල්ල අපේ සහෘදයාණන්ට ලංකාවේ බදුල්ල නගරයේ සිට.

ඉතින්නෝ ඔහොම බිරිඳට ගීත බිරිඳ වෙනුවෙන් ගීත ගැයෙන කොට ඉතාමත්ම අභිනන්දනීය ගීත ගැයෙනකොට ආශිර්වාදාත්මක ගීත ගැයෙනකොට මෙන්න මේ වගේ සිද්ධීනුත් වෙනවා. ඉතින් හැලැප්පීම් පිළිබඳ ගීතත් ලියවිලා තියෙනවා. ඒ ගීතයකුත් අහල බලමු. ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රය ගත්තහම ඉතින් විවිධාකාරයේ විවිධ පැතිකඩවලින් විවිධ කෝණවලින් විවිධ සිද්ධි අලලා ලියවුණු ගීත බොහොමයක් තියෙනවා. මේත් ඒ වගේ එකක්. ඉතින් ගීතයට පදනම් වෙනවා සිද්ධියක්. ඒ සිද්ධිය පදනම් වෙලා ඇති වෙන නෝක්කාඩුව තමයි මේ ගීතේ තියෙන්නේ.

මිල්ටන් මල්වාරච්චි එහෙම කියනකොට සනන්දන්ද සිරි මෙන්න මේ වගේ කියනවා. ඒ ටිකක් ඒ හා සමානම ගීතයක් බලමු.